Radio Darmstadt und Lanka Radio gemeinsam on air. Ihr könnt uns jetzt über DAB Plus Radio oder online unter radiodarmstadt.de und lankaradio.lk hören. Erlebt Musik, Kultur und Themen aus Deutschland und Sri Lanka. Live, authentisch und voller Energie. Ich grüße Sie in Singhalese, Sie sprach aus Sri Lanka, I born bedeutet, ich wünsche Ihnen ein langes Leben. Mein Name ist Ranjan Dharmaratna. Vela Maritam Daval, Ekapasu, Vinade, Obame, Savandini, Germany City, Bunatekun, Lanka Radio, Single Versatan. Obatapulung, Apra Savandini, DAB, Navataksane, Yatate, Ho, Radio, Darmstadt.de, Natnam, Lanka Radio.lk, Yana Web Adavi. Jaya Satura Vasana, Samagatavat, Lassan, Dawsak, Asri Patana, Mama, Ranjan Dharmaratna. Unser Hotline 0615 1 8 7000. 0615 1 8 7000. අප හොටලයින් එක මතක් කරන්නම් 0615 1 8 7 0 3 0615 1 8 7 0 3. ඒ වගේම ඔබට පුළුවන් අපත් සමග chat කරන්න එන්න අපේ Facebook web අඩවියට facebook.com/lankaradio facebook.com/lankaradio උසර Facebook address allowed facebook.com/lankaradio facebook.com/lankaradio ඔසදෙම් සිකුණනව කුන් සයිමන් info@lankaradio.lk info@lankaradio.lk ඔබට පුළුවන් අපට ලියන්න info@lankaradio.lk info@lankaradio.lk අපේ ඊමේල් ලිපිනය. වාසනාවන්ත දවසකට ආශිර්වාදමින් ඉදිරි පෑදෙක ඔබත් සමග ගුණේ රැඳී සිටින මම රංජන් ධර්මරත්න.

අද අපි ලංකා රේඩියෝ වෙතින් විශේෂ වැඩසටහනක් සමග ඔබ වෙත එක්වෙනවා. ශ්‍රී ලංකා සංගීත ලෝකයට අපූර්ව සුවඳක් ගෙන දුන් ප්‍රියංකර පෙරේරා අපෙන් හැමෝගෙම ඉවත් වෙලා ගියේ වයස අවුරුදු 64දී. ඒ පසුගිය සතියේ ඔහුගේ හඬ, ඔහුගේ ගීත, ඔහුගේ සරල ආදර කතා අපේ මතකවලට සදාකාලිකව ඇලී ඉන්නවා. අද අපි ඔහුගේ ජීවිතයට, ඔහුගේ කලා සුවඳට, ඔහු අපට දුන් සංගීත මතක වලට ගෞරවයක් දැක්වීමට විශේෂ මොහොතක් කරගන්නවා. ඒ වගේම ප්‍රියංකර පෙරේරාගේ අපූරු ගීත කීපයක් අද සති අන්තයේ ඔබට ඇහිමට අපි සූදානම්. ඔබ ඔහුගේ හඬේ සුවඳ, ඔහුගේ කලා මලාව, ඔහුගේ මතකය අපි එකට එක් කරනවා. හොයිට බ්‍රිංගන් වියස් ඊනන් බයි ලංකා රාඩියෝ ein besonderer Sendung der Singer Priyanka Pereira der Musik Welt Sri Lanka einen einzigartigen Duft und eine unvergessenbare Stimme geschenkt hat, hat uns im Alter von 64 Jahren verlassen. Seine Stimme, seine Lieder, die einfachen, liebvollen Geschichten dieser Song. Sie bleiben für immer in unseren Erinnerungen. Heute nehmen wir uns einen besonderen Moment, um sein Leben und seine Kunst und den musikalischen Erinnerungen, die er uns geschickt hat, Respekt zu erweisen. Auf diesem Wochenende spielen wir für Sie einige seiner schönsten und bedeutendes Lieder. Lassen Sie sich gemeinsam zu den seiner Stimme, die Wärme seiner Kunst und die Erinnerungen an ihnen weitertragen. Wir senden Lanka Radio heute diese berühmte Singer einige Lieder. So, api adage කතා කරන්නේ මේ අපෙන් වෙන් වගේ ප්‍රියංකර පෙරේරාගේ ගීත ගැන. අපි අද ඔහුගේ මුලින්ම ආදරය කරා අද නැති දේ. ඔව්, අද නැති දේ ආදරේ හිස් මොහොතන් හිතට පුරන සෙමින් දුක්සුව මිශ්‍ර ගැඟීමක් ඔහුගේ විශේෂහනින් අප සවන් දුන්නා. ඒ වගේම මීළං ගීතය ආදරේ රන් සවන් දෙන ඔබට සෙනෙහසින් පිරුණු මුරුදු ගීතයක් අරගෙන එන්න අපි සූදානම් කළා. හදවතේ ලුහු බැඳි ඉන්න ආදරේ මතක සෙමින් හිතට වැටෙන රන් තාරකා වගේ මෘදු සංගීත රසයක් ඔබ වෙත ගෙන එනවා. එහෙනම් අපි සමන්දමු ඒ ගීතයට මේ ආදරේ රන්. ගායනය ප්‍රියංකර පෙරේරා.

ආදරය රන්දෙවලේ ඒ ගීත ගායනගලේ ප්‍රියංකර පෙරේර මිලන් ගීතේ කල්යාණී ඔබට මගේ හිතේ තියෙන රහස් කතාවක් කියන්න. මේ කියන්නේ ඉතා මුරුදු ආදරින් පිරුණු ආරම්භයක්, කෙනෙකුට හිතේ තියෙන දුකක් ආදරයක් රහසක් වූ මතකයක් කියන විදිය කල්යාණී කියන එකින් ලස්සන ගෞරවයක් ආදරයක් සෙමින් කතා කරන හැඟීමක් ලබා දෙනවා. කල්යාණී, මගේ හිතේ රහසක් අද ඔබට කියන්න තියෙනවා. මගේ හදවතේ ගැඹුරු කතාවක් ඔබට කියන්නම් කල්යාණී. මට කියන්න තියෙන කතාවක් තියෙනවා, ඒක ඔබටමයි. මේ කල්යාණී ගායනය කරන්නේ ප්‍රියංකර පෙරේරා.

ගීතය ගායන කළෙත් ප්‍රියංකර පෙරේරා. අපි මීළඟට අපි තවත් ඔහුගේ ලස්සන ගීතයකට සමන් දෙමු. බැලුවේ නෑනේ මාගෙදියා, ඒ කියන්නේ ඔබ මට අද බලන්නේ නෑ, මාව නොසලකලට ගන්නවා. මේකේ හැඟීමක් එන්නේ ඒ වගේ තමයි තියෙන්නේ. ආදරය කරන මනුස්සයා මාව නොබලන එකෙන් දුකයි. කලින් තිබුණු ආදරේ අද නැති වගේ. මතකයන් තියෙනවා, හැඟීම් තියෙනවා. තවමත් ආදරේ තියෙන නිසා හිත කෙලින් වෙන්නේ නැහැ. මට ඔබ බලන්න නැහැනේ. ඒ නිසා මගේ හිත කෙලින් වෙන්නේ නැහැ. කලින් මට හිතුණු ආදරේ අද මට නොලැබෙනවා. අපි සමන්දමු බලන්න බැලුවේ නැහැනේ මාගේ දිහා ගීතයට.

කිව්වේ ඒ ගීතය ප්‍රියංකර පෙරේරාගේ හඬින් තමයි ඒ ගීතය ගායනය වුණේ. ප්‍රියංකර පෙරේරා අපේ හිටිය හොඳ ගායකෙක්. ඒ වගේම මීලන් ගීතය දෙව්දුව පලා ගියාද කියන්නේ මගේ ආදරේ මගේ දුව වගේ ආදරය කරන කෙනා මාව අතහැර ගියාද, ආදරය කරන කෙනා අතහැර ගියා වගේ දුක හිතේ තියෙන බිය ඔබ මාව අමතක කරලාද, කෙනෙකුට තිබුණ ආදරේ අයිමි වීමේ වේදනාව සෙමින් මුරුදු ලෙස ආන ප්‍රශ්නයක්. දෙව්දුව ඔයා මාව අතහැර ගියා, දෙව්දුව අද මට හිතෙන ඔයා මට දුර ගියා වගේ, දෙව්දුව මගේ හිතේ ආදරේ අයිමි වෙලාද. අපි සමන්දුමු ප්‍රියංකර පෙරේරා ගයන දෙව්දුව පලා ගියාදෝ ගීතය.

0: lankaradio.lk
1: කඳුළු සලා නංගි කියන්නේ නංගි ඔයාගේ ඇස්වලින් කඳුළු වැටෙනවා මට ඒක දැනෙනවා කෙනෙකුගේ දුක දැකලා හිත කෙලින් වෙන්නේ නැති බව ආදරෙන් සෙමින් මුරුදු ලෙස සැනසීමක් දීමට හදන හැඟීම නංගි කියන එකෙන් ආදරේ සෙනෙහස ආරක්ෂාව ඒ වගේම නංගි ඔයාගේ ඇස් දෙකේ කඳුළු මට දුකයි නංගි කඳුළු සලා මට කියන්නේ ඔයාගේ හිතේ තියෙන දුක නංගි ඔයාගේ කඳුළු මට හිත කෙලින් වෙන්න දෙන්නේ නැහැ අපි සමන් දුන් ප්‍රියංක පෙරේරාගේ තවත් ලස්සන ගීතයකට කඳුළු සලා නංගි

Sansung Ruang hada mandire kiyanne hadawate Sansung Ruang wage lassana mandire tula hadawata tula tiyana lassana nisala aadare Ruang wage pahapat pirisudu hangima hadawate gemburu sthanayaka surakshitawa thabagat aadare semin murudu lesa kaviyak kiyana hangima e wagema tama Sansung Ruang hada mandire හදවත තුල තියෙන ලස්සන නිසල ආදරේ රුවන් වගේ පැහැපත් පිරිසුදු හැඟීම හදවතේ ගැඹුරු ස්ථානයක සුරක්ෂිතව තබාගත් ආදරේ සෙමින් මුරුදු ලෙස කවියක් කියන හැඟීම සංසුන් රුවන් හද මන්දිරේ ඔබටම කිය තියාගත් ආදරේ මට තියෙනවා හද මන්දිරේ සංසුන් රුවන් ආලෝකේ ඔබේ මතක තවම ජීවිතේ සංසුන් රුවන් සෙරේනියෙන් ඔබේ නම තවම ගිලිහින්නේ නැහැ අපි සමඳුන් ප්‍රියංකර පෙරේරාගේ මේ ගීතයට

Samsung Song Hader Mandire me geetet gayana kale Priyankara Pereira samaga gayikawage namana hoya ganna beru una itin kana gatu e wage me meelan geetiya apita puluwan den saman denna e geetiyat gayane karanne Priyankara Pereira e geete 8 wen sthane tama ape wadana laistwe tibenne e geetiya tama sita semin sonduru karana sangeetha soya genena මේ ගීතය අස රැඳුන රැඳුන තැන්වල මුළු මුව මඩල සිනසුනා ඇස රැඳුන රැඳුන තැන්වල මුව මඩල සිනසුනා මේ ගීතය ඉතාමත්ම ජනප්‍රිය වුණ ගීතයක් ඒ වගේම ඔහුගේ ගීත සියල්ලම වගේ ජනප්‍රියයි ඒ නිසාම අපිට පුළුවන් ඒ ගීතයට සම්බන්ධ වෙන්න අතට රැඳුනාවේ තනුවලට මුව මඩල සෙමින් සෙමින් ගලායන ආදර මොහොතක් අද අපි ඔබේ හදවතට අරගෙන එන්නයි සූදානම. සිත සෙමින් සොඳුරු කරන සංගීත සුවේ හදට හදවතට මුරුදු සුවක් වගේ ඔබේ දවසට සංසලක් වෙන්න මේ ගීතය අද අපි තෝරාගෙන තිබෙනවා. ආදරේ මුරුදු රිද්මේ සෙමින් ගලා පසින ලස්සන සුවඳ ඔබේ සිතට ඒ වගේම ඒ මොහොතේ අපි වෙනුවෙන් ඇස රැඳුන රැඳුන ගීතය ගායනය කරන්නේ Priyankara Pereira, අපි සමඳුමු ඒ ගීතේට.

0: lankaradio.lk.
1: හිනහෙන්න මට ඉගැන්වූ සිතේ මුර්දු හැඟීම් සෙමින් අවදි කරන ආදර මොහොතක් අද අපි ඔබේ හදවතට අරගෙන එන්නයි මේ ගීතෙනු සූදානම් වන්නේ. ගීත ගායනය කරන්නේ ප්‍රියංකර පෙරේරා. හිනහෙන්න මට ඉගැන්වූ.

ගීතේ ගායනා කළේ ප්‍රියංකර පෙරේරා. මිළඟ ගීතයත් ලස්සන ගීත ජීව වේදනා හදේ. ගීතයට අපි සවන් දෙන්න පුළුවන්, අපිට පුළුවන් ජීව වේදනා හදේ ගීතයට දැන් සවන්. දුක් දැල්ලත් සතුටත් අයිමිවීමත් සියල්ල එකට මිශ්‍ර වෙලා හදවතේ ගඹුරු තැනක සංවාගෙන ඉන්න අමතක නොවන මොහොතක් තියෙනවා. ඒ තමයි මේ ගීතෙන් කියන්නේ. කාලය ගලා ගියත්, සිතේ තුවාල මැකී ගියත්, කොතරම් දුර ගියත්, කවදා හරි මතකයට නැගී එන මුරුදු හැඟීමක් තියෙනවා. අද අපි අරගෙන ඉන්නේ ඔය හදවතේ ගැඹුරු තැනක සෙමින් සොඳුරු වෙලා ඉන්න සංගීත රසයක්. සිතේ ගැඹුරට ඇලෙන සුරූපී රිද්ම, හදවතේ සෙමින් පාවෙන මතක සුවඳ අහිමිවීම අතරින් හමුවෙන නව ආලෝකයක් වගේ ඔබේ දවසට මුරුදු සුවයක් දෙන විශේෂ ගීතයක්. අපි සවන් දෙමු ජීව වේදනා හදේ.

0: lankaradio.lk.
1: මගේ නයනා විසාගරි කොමලපාණි මේ ගීතයත් ඉතාමත්ම ජනප්‍රිය වුණ ගීතයක් මිල්ටන් පෙරේරා ගායනා කරන ගීතයක ගීතය ඔහුගේ පුතා ප්‍රියංකර පෙරේරා අපෙන් වෙන්න ගිහින් සිටියත් ඔහු ඒ ගීත ගායනා කළා නෙද්දක සිරියාවේ සෙමින් විවෘත වෙලා කොමල පාණියේ සුවඳ හදවතට ඇතුල් වෙලා සිතේ ගැඹුරේ සමගාගෙන ඉන්න අඳුරු හැඟීම් පාවෙන්න පටන් ගන්න එක මොහොතක් මේ මොහොත නෙත් අතර හමුවෙන නිහඬ කතාව හදවතේ සෙමින් ඇලෙන රහස්‍යයම මුරුදු රිද්ම වගේ ඔය හදවතට සෙමින් ඇතුළු වෙලා සිතේ ලොකුම තැනක් හදාගන්න විශේෂ සංගීත හැඟීමක් ඔය නෙත් දෙකින් පටන් ගන්න සෙමින් ගලා යන ආදර රිද්ම කොමල පණියේ සුවඳට මිශ්‍ර වෙලා ඔබේ සිතට නව ආලෝක ඔබේ සිතට නව ලෝකයක් විවෘත කරනවා මගේ නයනාවී සාගරී කොමල පාණි මේ මොහොතේ අපට පුළුවන් ඒ ගීතයට සමන් දෙන්න මේ ප්‍රියංකර පෙරේරා

0: lankaradio.lk.
1: නෙලන්න බැරි මල් අතුවග මොටද පිපෙන්නේ. ඇත්ත වශයෙන්ම ඒක කාටත් අහන්න පුළුවන් දෙයක්. ආදරවන්තයන්ට සමහර වෙලාවට ඇතිවෙන ප්‍රශ්න නිසා ඔහුට ඇව හෝ ඇයට ඔහු හෝ එකතු කරගන්න බැරි වෙනවා. අන්න ඒ වගේ ගීතයක් තමයි මේ නෙලන්න බැරි මල් අතුවග මොටද පිපෙන්නේ කියලා කියන්නේ. මිල්ටන් පෙරේරා ගැයූ මේ ගීතය, මේ වාදනය කරන ගීතය ගායනය කළා ප්‍රියංකර පෙරේරා. අපෙන් වෙන්ව ගොස් දැන් දින කීපයක් වෙන්නේ ඔහු වයස අවුරුදු 64 දී තමා අපෙන් වෙන්ව ගියේ. අපි ඒ වෙනුවෙන් මේ විශේෂ වැඩසටහන කරන්නේ නෙලන්න බැරි වූ මලක් අතුවග මොටද හදිසියේම පිපෙන්නේ වගේ හදවතේ නිහඬ තැනක සඟවාගෙන ඉන්න හැඟීම්, අඳුරෙන් එළියට එන අවුරුදු ගණනාවක් ගලා ගියත් මැකී නොගිය මතක සුවඳක් අපි ඔබට අරන් එන්නයි සූදානම්. සෙමින් පාවෙන රිද්ම හදවතේ ගැඹුරට ඇල්ලෙන මුරුදු සුවේ අහිමිමීම් අතර හමුවෙන නව ලෝකයක්. ඒ වගේම ඔබේ සිතට සෙමින් ඇතුල් වෙලා සොඳුරු මොහොතක් හදන විශේෂ ගීතයක්. නෙලන්න බැරි වූ මලක් අතුවගේ මොකටද පිපෙන්නේ ආදරේ නියඬ රහස් කතා ඔබේ හදවතට අරගෙන එන නෙලන්න බැරි මල් අතුවගේ මොටද පිපෙන්නේ මේ මොහොතේ ලංකා රේඩියෝ වෙතින් ඔබ වෙනුවෙන්. මේ නෙලන්න බැරි මල් අතුවග මොටද පිපෙන්නේ.

0: We only play the greatest hits 24/7, 365 days a year. Just for you.
1: අන්න බැරි මල් අතුවග මොටත් බිපෙන්නේ. ඔබටත් එහෙම හිතෙනවද? මීළඟිතේ ඔබ කවුද ප්‍රිය? හදවතේ නිහඬ තැනක සංගවාගෙන ඉන්න අඳුරු මතකයන්ද නැති වී ගිය මොහොතක්ද? නෙත් දෙක හමු වෙන විට සෙමින් පාවෙන මෘදු හැඟීමක්ද? කවදාරි හදවතට ඇවිත් ආලෝකයක් හදන අපූරු කතාවක්. කාලයේ ගලා ගියත් සිතේ තුවාල මැකී ගියත් ඔය නමත් නොකියාම හදවතේ ගැඹුරට ඇලෙන රහස් තිබෙනවා. සෙමින් පාවෙන රිද්ම හදවතේ සුවඳ අයිමීම් අතරින් හමු වෙන නව ආලෝකයක් ඔබේ වගේ දවසට මෘදු සුවයක් දෙන විශේෂ ගීතයක්. ඔබ කවුද ප්‍රිය? හදවතේ රහස් කතාවට සෙමින් ඇතුල් වෙලා ඔය නමින් නොකියාම සිතේ ලොකුම තැනක් හදාගන්න උත්සාහ ගන්න. ඔබ කවුද ප්‍රිය? මේ මොහොතේ ලංකා රේඩියෝ වෙතින් මේ ප්‍රියංකර පෙරේරා.

රත්තරනය දිනුව ආදරය හදවතේ අඳුරු තැනකට හදිසියම් ආලෝකයක් දාලා යන අපූරු මොහොතක් වගේ කවදාහරි අහිමිවීම් අතරින් සෙමින් පාවෙලා එන මුර්දු සෝඳක් හදවතේ ගැඹුරට ඇලෙන නියඬ කතාවක්. කාලය ගලාගියත් සිතේ තුවාල මැකී ගැතේ ආදරේ දිනුවා වගේ තවමත් හදවතේ මැද සෙමින් දිලිසෙනවා. සෙමින් පාවෙන රිද්ම හදවතේ සුවඳ ඔය මුර්දු හැඟීම් අරගෙන ඔබේ දවසට නව ආලෝකයක් විවෘත කරන විශේෂ ගීතයක් මේ රත්තරනේ දිනුවා ආදරේ. ඔබත් ආදරේ දිනලා ඉන්නවනම් මේ ගීතත් සමගම ඔබටත් වාසනාව ගෙනෙන ලස්සන ජීවිතයක් ආරම්භන්න පුළුවන්. අපි සමඳමු රත්තරනේ දිනුවා ආදරේ ප්‍රියංකර පෙරේරා.

lankaradio.lk. මහ ඝන වනාන්තරයේ සෙමින් හමන සුළඟට ඔය හදවතේ රහසේරම එකතු වෙලා අපූර්ව සංගීත හැඟීමක් අරගෙන එන මහ ඝන වනාන්තරයේ ඔබත් ගින් තිබෙනවද? ඝන වනාන්තරයක් කියන්නේ ඉතාමත්ම ගස් කොළන් වලින් වැලි පිරිගිය වනාන්තරයක්. නමුත් මේ මහ ඝන වනාන්තර තිබෙන්නේ ඉතාම අඩු ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ. කෙසේ වෙතත් අපි මේ ඝන වනාන්තරය ගැන කියන මේ ගීතයට සවන් දෙමු මේ ප්‍රියංකර පෙරේරා.

එන්නද රන් මැණිකේ ඔබේ පැල්පතට උදේ. උදේ හිරු පළමු රේඛාව පාවෙන පටන් ගන්න වෙලාවේ හදවතේ මැද සෙමින් ඇලෙන රන් මැණිකේකට කියන නිහඬ ප්‍රශ්නයක් තියෙනවා. මම එන්නද ඔබේ කුඩා ගෙදරට, ඔබ ඉන්නේ මුර්ධු තැනට. හදවතේ සෙමින් පාවෙන ආදර රිද්ම සමග මේ ගීතේ ගායනය කරන්නේ ප්‍රියංකර.

lankaradio.lk. ඔබ කවුරුත් අසා තිබෙනවා මල්සරා ගැන. මල්සරා කියන්නේ ආදරයට හිමිකම් කියන දෙවි කෙනෙක් වගේ කෙනෙක්. සුපුම් ලොවේ කුසුම් හොරා මල්සරා. මේ ගීතය ගායනය කරන්නේ මිල්ටන් පෙරේරා. මේ අපි වාදනය කරන ගීතය ගායනය කරන්නේ පසුගිය දිනක අපෙන් සදහටම වෙන්ව ගිය ප්‍රියංකර පෙරේරා. සුපුම් ලොවේ කුසුම් හොරා මල්සරා. කුසුම් සුවඳට මිශ්‍ර වෙලා හදවතේ රහස් කතාව අද මේ මොහොතේ සංගීත වෙලා ඔබට ගෙන එනවා. සෙමින් පාවෙන රිද්ම හදවතේ ගැඹුරට ඇලෙන අඳුරු ආලෝක මිශ්‍ර සුවය ඔබේ සිතට නව ලෝකයක් විවෘත කරන විශේෂ මොහොතක්. සවන් දෙමු සුපිම් ලොවේ කුසුම් හොරා මල්සරා මැදින් මේ ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලංකා රේඩියෝ. අපි සවන් දෙමු ඒ ගීතයට.

මේ ගීත සියල්ලම වගේ ආදරවන්තයන්ට කියන ගීත කියලා කිව්වොත් හරියටම හරි. ඔබත් මේ වගේ කියලා තියෙනවද? ඔබ ඔබට මතක වෙනවද ඔබේ ආදරය කරපු කාලය? එහෙම නැත්නම් ඔබ ආදරය කරන කාලයකට දැන් ඉන්නේ. ඔබට කියන එකම නම තමයි මම දන්නේ ආදරේ. අපි සමන් දෙමු මේ ගීතයේ මේ ප්‍රියංකර පෙරේරා.

ඔයගොල්ලොත් ඔහොම කියලා ඇති නේද? එකම නමයි මම දන්නේ ඔයාට කියන්න ආදරේ කියන එක. ඒ වගේම තමයි අතීතයේ උන්න හැටි දෙන්න මතක් වෙනවා ඇති සමහර අයට. ඒ කියන්නේ සමහර අය ආදරය කරලා විවාහ වෙලා ඉන්න, සමහර අය ආදරය කරලා වෙන් වී ගිහින් ඉන්න. අන්න ඒ ගැන්ටිය ගැනයි මේ ගීතෙන් කියන්නේ අතීතයේ උන්න හැටි දෙන්න. මේ ගීතත් ගායනය කළා මිල්ටන් පෙරේරා. ඔහුගේ පුත් මේ ගීතය ගායනය කරන්නේ ප්‍රියංකර පෙරේරා. අපි ඉතාමත් කනගාටු වෙන ඔහු ඉතාම සුළු කාලයකින් අපෙන් වෙන්ව ගියා. වයස අවුරුදු 64යි ඔහු අපෙන් වෙන්ව යන විට. අපි සමන් දෙමු අතීතයේ උන්න හැටි දෙන්නා.

අපත්සමග පුරාපෑද රැඳි සිටිය ඔබට ගොඩක් ස්තුතියි. නැවතත් අපි හමුවන්නේ ලබන සතියේ මේ වේලාවට සෙනසුරාදා දවල් එකට ලංකා රේඩියෝ වැඩසටහනක් සමග. එතෙක් ඔබට විනෝදමත් සතියකට ආශිර්වාදන මම රංජන් ධර්මරත්න. Wir sind wieder da nächste Woche am Samstag 13 Uhr hier bei Radio Darmstadt mit Lanka Radio Sendung. Bis dann wünschen euch allen super tolle sonnige Woche. Ciao, ciao. Ab 15 Uhr gibt es Polizei Radio Sendung Bigos hier bei Radio Darmstadt mit meiner Kollegin Alice Frischer.